ක රාජකාරී හිමක කර්මංකාරීමක සර්බංකලීහක සර්බංදලීහක සර්බතරමානක සර්බතරදානක සර්බතරගෞනක සර්බතරපාවන ක සර්බතරදේශක සර්බතරපේසක සර්බතරරාජක සර්බතරසාජක සර්බතරදීනක සර්බතරලීනක සර්බතරජාහෝ ක සර්බතරපාහෝ ක සර්බතරදේශක සර්බතරපේසක සර්බතරකාලක සර්බතරපාලක ක සර්බතර හන්තක සර්බතර ගන්තක සර්බතර පේඛීක සර්බතර පේඛීක සර්බතර කාජක සර්බතර රාජක සර්බතරක සර්බතර සෝඛක සර්බතර පෝඛක සර්බතර ත්‍රාණක සර්බතර ප්‍රාණ ක සර්බතර දේශක සර්බතර පේසක සර්බතර මන සදාවං ප්‍රදානක සර්බතර ජාපක සර්බතර තාප ක සර්බතර පානක සර්බතර මානක සර්බතර ඉන්ද්‍රක සර්බතර චන්ද්‍රක සර්බං කාලීමක පර්මං පහීමක

තංගන මාන මලෑගේ සිරිපත සිරිපගවාන කරපාබයන ත්‍යයාග ජහාන නදාන චල්ලෑගේ. වීර් අපාර බඩේ බරයාර අවචාර හෙසාර්කී තාර්පචයියා තෝර්ථ දේශමලයඳමවාසන මත්්‍යක ජානක මාන මලයියා. ගඩ ගඩානක තෝඩන හරසෝ භාතනහි චාකචාර්ලවයියා සහිභ සිරි සභකෝ සිරනායක ජාචක අනේක සෝ ඒක දවයියා. දානව දේව පනේන්දන සාචර පූතප වේකපවාන ජපෑන්ගේ ජීවි ජිතේ ජාලමෑ තලමෑ පලිහි පලමෑ සභතාපතපෑන්ගේ පොන පරතාපන බාඩ ජාත තොන පාපන කෙහෙ බොහො පොංජ කපෑන්ගේ සාදස මුහු පරසාන්න පෙරෑ ජග සත්‍ර සබෑ අවලෝක චපෑන්ගේ මානව එන්දරග ජෙන්දර නරාතව ජෝනතොර ලෝකෝ රාජ කරෑන්ගේ කෝට ඉසනානක ජාතක දාන අනේක සුවම්බර සාජ බරෑන්ගේ බ්‍රාම මෙහේ සර්බසන සචී පාත.